0: ආයුබෝවන්.
1: අදත් සුපුරුදු පරිදි අප ඔබ සමග ගුවනින් හමු වෙනවා. ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ දෙරණ මාධ්‍ය ජාලය ආශ්‍රිතව ලංකා විෂන් මගින් ඉදිරිපත් කරන මෙම ගුවන්විදුලි වැඩසටහන ඔස්ට්‍රේලියාවේ විශාලතම බහුවර්ගික ගුවන්විදුලි නාලිකාවක් වන රේඩියෝ 2 AAA 98.5 තරංගමාලාව ඔස්සේ ඔබ වෙත එන බව ඔබ හොඳින් දන්නවා. පුරා වසර 25කට ආසන්න කාලයක් අඛණ්ඩව පැවැත්වුණු මෙම ගුවන්විදුලි වැඩසටහන ඉරිදා දිනවලත් ප්‍රචාර වෙන බව ඔබට දන්වන්නට කැමැතියි.

0: කැලකෙන ලෝකයේ දකුණු අන්තයෙන් ඔබ වෙත පිළිල කෙරෙන මාර්ගගත සංදේශය සභාගාරය.
1: අයිබෝන් සභාගාරයේ වැඩ කටයුතු ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. වෙනද වගේම සභාවෙන් අවසරයි. මම තිලක් ගමගේ.
2: මම දේවලෝචන රණසිංහ.
1: ඉතින් දේවා, වෙනද වගේ නෙමෙයි, පොඩ්ඩක් ලෝකේ රටරටවල තියෙන දේශපාලන තත්ත්වයන් වෙනස් වෙන තත්ත්වයක් පේනවා සාපේක්ෂ වශයෙන්. විශේෂයෙන්ම අපේ ලංකාවට සාපේක්ෂව අසල්වැසි රට ඉන්දියාවේ අලුත්ම මේ කරපොත්ත නිසා ප්‍රශ්නයක් මතුවලා තියෙනවා.
2: මං හිතන්නේ ඉන්දියාව විතරක් නෙමෙයි තිලක්, මං හිතන්නේ ලෝක දේශපාලනය ගත්තම් මේ වෙලාවේ භූදේශපාලනයේ විශාර ගැටීම් තියෙන අවස්ථාවක්, බද පෙරදිග යුදමය වාතාවරණය නැවත වරක් ඇවිලිලා තියෙනවා. ඇමරිකාව දැඩිව ප්‍රහාර එල්ල කරනවා ඉරානයට. අද අපිට ආරංචි විදියට ඇමරිකාව ඇතුළු ඒ පිරිස විසින් ඉදිරිපත් කරන ද සාම ගිවිසුමකට අදාළ ඒ ඔප්ෂන් එක ඉරානය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. නමුත් ඒ එයත් ඇවිලීගෙන යන අතරේ රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධයත් ටිකක් තීව්‍රව ඇවිල්ලා යන වෙලාවේ,
1: යුක්‍රේනය දරුණු විදියට ඇතුලේ
2: අපගේ දකුණු ආසියාවේ ලොකු අයියා ඉන්දියාවට මේ වෙන විට ඉන්දියාවේ අග්‍රාමාත්‍ය මෝදි මහතාගේ භාරතීය ජනතා පක්ෂයට අදාළව ඒ ඔවුන්ට එරෙහිව විශාල විරෝධතා මාලාවක් මේ වන විට දියත්වීමගෙන යනවා.
1: ඉතින් ඒ සම්බන්ධයෙන් කතා කරන්න තමයි අද දවසේ අපේ සූදානම. ඒ සඳහා අපි විශේෂ අමුත්තෙක්ට ආරාධනය කරනවා.
2: හාහපුරා කියලා අප සමග අද සභාගාරයට ප්‍රථම වරට එකතු වන්නේ දිවයින සහ අයිලන්ඩ් පුවත්පත්වල මාධ්‍යවේදී, විශේෂයෙන් මේ දේශපාලනය භූගෝලී භූදේශපාලන වාතාවරණයන් ගැන ඉතාම විදග්ධ ලෙස තමන්ගේ අදහස් පළ කරන ශමේන්ද්‍ර ෆර්ඩිනෑන්ඩෝ මහතා තමයි අද සභාගාරයට එකතු වෙන්නට එන්නේ. ශමේන්ද්‍ර ෆර්ඩිනෑන්ඩෝ මහතා අපි පිළිගන්නවා ඉතාම ගෞරවයෙන්, සාදරයෙන් පිළිගන්නවා අපේ සභාගාරයට. දැන් ඉන්දියාවේ 2014 සිට මේ දක්වා මෝදි අග්‍රාමාත්‍යතුමාගේ පාලනය යටතේ තියෙන්නේ මේ ඇති වෙලා තියෙන නව වාතාවරණය, ඇති වෙන්නට හේතු වෙලා තියෙන කරුණු හැටියට ඔබ දකින්නේ මොනවද?
3: මේයි ඉන්දියා මාධ්‍ය සහ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තියෙන විදිහට මේක හේතුව මේ අවස්ථාවක් කරගන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු සූර්යකාන්ත් මහත්මයා රැකියා නොමැති පුද්ගලයින් කරපොත්තන් ලෙස හැඳින්වීම එය ඉන්දියානු ජාතිකයන්ට තමුණ ප්‍රජාවට කරපු අපහාසයක් ලෙස සලකලා පෙන්වලා දෙන තමයි මේ අත වශයෙන්ම මේ CJP කියන්නේ කොක්රෝච් ජනතා පාටි කියන ව්‍යාපාරය. මේ අත වශයෙන්ම දේශපාලන පක්ෂයකට වඩා ව්‍යාපාරයක් කියලා හඳුන්වන හොඳයි. ඍජු අභියෝගයක් භාරතීය ජනතා පක්ෂයට 2014 සිට බලයේ සිටින භාරතීය ජනතා පක්ෂයට ඍජු අභියෝගයක් එල්ල කරනවා පළමුවට. මේ ආකාරයේ අභියෝගයක් නවදිල්ලිය තුළ ඉන්දියාවේ අගනුවර තුළ කිසිදු අවස්ථාවක මීට පෙර පක්ෂයට බලයේ සිටින පක්ෂයට එල්ලුවේ නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. මේක පසුබිම කතා කරනවා නම් අද වශයෙන්ම අපිට මේක සම්බන්ධයෙන් කතා කරන්න වෙන්නේ ඉන්දියාව මුහුණ දෙන මේ අභියෝගය කතා කරන්න වෙන්නේ මීට පෙර මේ කලාපේ පකිස්තානය, නේපාලය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව තුළ සිදු ආණ්ඩු කරලින් සැලකිල්ලට අරගෙන.
1: ඔව් දැන් ඔබතුමා පැහැදිලි කර පරිදි ශමින්ද්‍ර, දැන් මෝදි බොහොම බලවත් චරිතයක්, මෝදිගේ ආණ්ඩුවත් බොහොම බලවත් ආණ්ඩුවක්. උදාහරණයක් ගත්තම මේ බොහොම මෑතකදී මේ දස් ගිය සතියේ වගේ මෝදි මෙල්බර්න් නගරයටත් ආව, ඕස්ට්‍රේලියාවේ සංචාරයක් සඳහා ඇවිල්ලා මාවල් ස්ටේඩියම් එක 40,000කට වැඩිය පිරිසකට ආසන ගන්න පුළුවන් ස්ටේඩියම් එකක්. ඒක ටිකට් විකුණන්න රිලීස් කරා එළියට. විනාඩි 4-5ක් ඇතුළත 40,000ක ආසන සංඛ්‍යාව වෙන් කරගෙන මෙහි ඉන්නේ ඉන්දියානුව. බොහොම ඉහළින් ඒ රැස්වීම සමරුවා.
2: සහ මං හිතන්නේ අපි ආශ්‍රය කරන ඉන්දියානුවන් අතරත් මෝදි අග්‍රාමාත්‍යවරයාට සුවිශාල ගෞරවයක් ඔවුන්ගේ තියෙනවා.
1: සික් ජාතිකයන් හරුණුකොට සික් ජාතිකයන්ගේ වෙනම ඒගොල්ලන් කැමති නැහැ. මොකද ඒගොල්ලන්ගේ වෙනම ප්‍රශ්නයක්
2: තියෙනවා.
1: මං හිතන්නේ දැන් මේ ප්‍රශ්නේ හරහා ඒගොල්ලනුත් මේකට මෝදිට විරුද්ධව වැඩ කරන්න අවස්ථාවක් කරගනි. ඒක වෙනම කතාවක්. ඒ කෙසේ වූ මෙතරම් බලවත් චරිතයක් ලොකු ඩයස්පෝරා එකක් තියෙනවා ඉන්දියාවෙන් එළියේ. මං දන්න විදිහට ඇමරිකාවේ සෑහෙන පිරිසක් ඉන්නවා,
2: ඇමරිකාවේ, යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ
1: කියන හැම
2: තැනම
1: ලක්ෂ 8ක් විතර ඉන්නවා කියන ඕස්ට්‍රේලියාවේ ඉන්දියානුවන්. ඉතින් බොහොම බලවත් අග්‍රාමාත්‍යවරයෙක්, රට ඇතුළෙත් බොහොම බලවත්. ඉතින් මේ වගේ නැගිටීමක්, ඒ වගේම රෝ ඔත්තු සේවය බොහොම බලවත්, මේ ඔක්කොම තියාගෙන මේ වගේ නැගිටීමක් දැකලා මුල් කාලේ පොඩ්ඩක් හොඳට කන්ට්‍රෝල් කරනවා වගේ ගතියක් තිබ්බ. නමුත් දැන් මේක ටිකක් අවුට් ඔෆ් කන්ට්‍රෝල් වගේ. මෝදි ටිකක් බය වෙලා ප්‍රකාශයක් නිකුත් කරා වගේ තමයි අර පළවෙනි වතාවට
2: ෆේස්බුක් එකේ දුරකථනයකින් ඇවිල්ලා ඔහු ප්‍රකාශයක් නිකුත් කරනවා.
1: පොඩ්ඩක් මෝදි බය වෙලා, එතකොට මේක අවුට් ඔෆ් කන්ට්‍රෝල් දැන් මේ විරුද්ධතාවයත්,
2: ಭಾರತೀಯ ජනතා පක්ෂය තිගැස්සිලා
1: මේ නිසා දැන් මෝදි මේ තත්ත්වයක, විශේෂම ඔය කලාපීය වශයෙන් නැතුණු තත්ත්වයන් මෝදි හොඳින් දැක්ක. ලංකාවට වෙච්ච දේ, නේපාලට වෙච්ච දේ, බංගලන් දැක්ක විතරක් නෙමෙයි, ඒගොල්ලන් පිටිපස්සෙන් හිටියයි කියලා චෝදනා තියෙනවා. මේ තත්ත්වයන් හොඳටම දන්න කෙනෙක්, මේ පර්යේෂණ කරපු කෙනෙක්, මේ පර්යේෂණවල
2: පොත අතේ තියෙන මනුස්සයා,
1: පොත අතේ තියෙන මනුස්සයා, ඇයි ප්‍රමාද මේ මේ මේ මේ නැගටිව පාලනය කරගන්න? ඇයි හරි ඇක්ෂන්ස් වෙලාවට නොගෙන ගෙන තියෙන්නේ?
3: මම හිතන්නේ මෝදි අග්‍රාමාත්‍යවරයාගේ රජය ප්‍රමාදුණයි කියලා. ඔවුන් මේ අවස්ථාවේදී යම් ක්‍රියාමාර්ග දැරීමේ අපහසුතාවක් තියෙනවා. ඔවුන් පැහැදිලිව දන්නවා මේ සමාජ මාධ්‍ය තුළ යම් ක්‍රියාමාර්ග දැරීමේ අපහසුතාවක් තියෙනවා. ඔවුන් පැහැදිලිව දන්නවා මේ සමාජ මාධ්‍ය තුළ ජනතාව එක්රැස් කරන

0: රැකියා විරහිත තරුණ ප්‍රජාව කරපොත්තන් ලෙස හැඳින්වීම අපහසයක් ලෙස සලකලා ඒ ජනතාව තරුණ ප්‍රජාව එකතු කිරීමක් තියෙනවා. නමුත් ඉන්දිය මාධ්‍ය වාර්තා අනුව අපි ඉතාම පැහැදිලිව කියන්න පුළුවන් මෙම විරෝධතාවයේ නායකත්වය කවුරු අරගෙන තිබුණත් ඒ කලබලකාරී පිරිස අතර ඉඳ වැඩි ප්‍රමාණය ශිෂ්‍යෝ නොවේ. එම කණ්ඩායමට අය නොයෙකුත් බාහිර පාර්ශව මේ කලබල ගැනීම දැන් සම්බන්ධව ඒකම පැහැදිලි. මේක ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නයක් පමණක් නොවේ, ඉතින් එයාගේ ප්‍රශ්නයක්. නමුත් ජාත්‍යන්තර මාධ්‍ය, ඉන්දිය මාධ්‍ය දිගින් දිගටම වාර්තා කරනවා මේ විභාග ප්‍රශ්න පත්‍ර පිටතට යෑමක් සම්බන්ධව තමයි මේ සම්පූර්ණ කලබල වෙන්නේ කියලා අපි මතක තියාගන්න ඕනේ. මීට පෙර තිබුණු ආණ්ඩු කොංග්‍රස් පක්ෂ බලයේ ඉන්න කාලේ මේ ආකාරයටම විභාග ප්‍රශ්න පත්‍ර බොහෝ අවස්ථාවලට පිටතට ගිල තියෙන කවදාකවත් කලබලයක් කරලා නැහැ. නමුත් තත්ත්වය වෙනස්. එදා සමාජ මාධ්‍ය තිබුණේ, අද සමාජ මාධ්‍ය තියෙනවා. සමාජ මාධ්‍ය කියන්නේ ප්‍රබල අවියක් මෙවලම ජනතාව ඒකරාශි කරන්න ඉන්දියාව තුල පවරක් නෙමේ, ලෝකෙම ඉන්න ඉන්දියාව ජනතාවද. ඔබ ඉස්සෙල්ලා ප්‍රකාශ කරා ඔස්ට්‍රේලියාවේ හිටපු ජනතාව මොන ආකාරයටද මෝඩි අග්‍රාමාත්‍යද ඔස්ට්‍රේලියාවට ආවම පිළිගත්ත කියලා. ඒ ආකාරයටම ඒක අනිත් පැත්ත තමයි එම්ම ජනතාවම යම් කිසි ආණ්ඩුවකට එරෙහිව පාවිච්චි කරන්න පුළුවන් ඒ අවස්ථාව තියෙනවා. ඉන්දියාවේ වෙන ක්‍රියාවලියට යම් කිසි බාහිර පාර්ශ්වයක් තමයි බටහිර රට මම බටහිර කියලා අදහස් කරන ඇමරිකාව යම් කිසි ආකාරයකට සහයෝගයක් දෙනවද, එහෙම නැත්නම් ඔවුන් මේ පිළිබඳව දැනගෙන හිටියාද කියන ප්‍රශ්නය අනිවාර්යයෙන්ම ඉදිරියට යනවා. ඊට හේතුව ඉන්දියාවේ තියෙන ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ජූලයි 17 වෙනිදා ප්‍රකාශන පත් කළා තියෙනවා. දැඩි අනතුරු ඇඟවීමක් ඇමරිකානුවන්ට කලබල ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා ප්‍රවේශම් වෙන්න කියන විශේෂත්වය වන්නේ මේ කරපොතු පක්ෂය, මේ කරපොතු පක්ෂය එක්ස් වෙන කලබල කිරීමට අවස්ථාව ඇති සියලුම ස්ථාන 24 හරියාකාරව ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඉන කීපය කර කර ප්‍රකාශ කළ තියෙනවා. ඉතින් දැනගෙන කියද එවත් නැත්තම් එක යම් කිසි දමුන්ගේ ජාතිකයන්ට අනුතුරු ඇඟීමක් වශයෙන් උත්තරාද කියන එක අපිට පැහැදිලි නෑ තවමත්. නමුත් ඇමරිකාව කටයුතු කරන ආකාරය අපි කවුරුත් දන්නවා. අපි දන්නවා බංග්ලාදේශයේ ආණ්ඩුව වෙනස් කරන්න හේතුවක් වුණා කියලා කියන හේතුවක් වශයෙන් ඉවත් කළ අග්‍රාමාත්‍යතුමිය හසිනා, ශීඛ් හසිනා මේ ප්‍රකාශ කළා ඇමරිකාව බංග්ලාදේශයට අයිති දූපත හමුදා කඳවුරක් කිරීමට ඉල්ලුවා. ඔවුන් ඒකට බැහැ කිව්වා. ඒ තත්ත්වය වුණ ඇගේ රජ ඉවත් කළා කියන ඉතින් ලෝක රටත් මේකයි. මම හිතන්නේ ඉන්දියාවටත් මේක එක්තරා විදිහක පාඩමක්. නමුත් මගේ පෞද්ගලික අදහසම අර ලොකු විශ්වාසයක් තියෙනවා කලාපයේ ආණ්ඩු වෙනස් කරපු ආකාරයට ඉන්දියාවේ ආණ්ඩුව විශේෂයෙන්ම වෙනස් කරන්න බැහැ කියලා. ප්‍රධාන හේතුව කන්නේ ඉන්දියාව තුළ ඇති වෙන මෙම කලබලයට කිසිදු රටක්, ඔව් කියන්නේ ඇමරිකාව ගැන, කිසිදු ආකාරයක ප්‍රසිද්ධිය එළිපිට ශ්‍රී ලංකාව කරා වගේ, එහෙම නැත්නම් බංග්ලාදේශයේ නේපාලය කරා වගේ එළිපිට සහයෝගයක් පළ කරන්නේ.
1: හොඳයි. එතකොට මහත්මයා දැන් මේ සිද්ධිදාමයන් දිග ඇරෙන ආකාරය අපි කොච්චර කිව්වත් මේකට බලපෑම් නැහැ, සම්බන්ධතා නැහැ කියලා. ඒවනික කාබන් කොපි වගේ ඔන්න ලංකාවේ නම් ආර්ථික ප්‍රශ්නයක් තිබ්බයි කියන එක අපිට පැහැදිලිව තේරෙනවා. නේපාලයේ වේවා, විශේෂයෙන් බංග්ලාදේශයේ මේ වගේම අධ්‍යාපනය හා සම්බන්ධ කෝටා ක්‍රමයකට එරෙහිව තමයි මේ අරගල කටයුතු පටන් ගත්තේ. ඊට පස්සේ ඒ කෝටාව රිවර්ස් කරන්න කියලා එවකට අරගලකරුවන් ඉල්ලීමක් කරලා තිබුණා ශීඛ් හසිනා රජින්
2: බංග්ලාදේශයේ.
1: ඒ ඉෂ්ට කරා. නමුත් ඔවුන් ශීඛ් හසිනා යනකම්ම මේක නැවැත්තුවේ නැහැ. දැන් ඉන්දියාවේ වාතාවරණයත් එහෙමයි. ඒ කියන්නේ ඔවුන්ගේ ඉල්ලීම මුලින් තිබුණේ අමාත්‍යවරයා ඉවත් කරන්න කියලා, මේ මේ මේ මේ මෙඩිකල් ෆැකල්ටි එකේ පේපර් එක ලීක් වෙන එකට අදාළව අමාත්‍යවරයා ඉවත් කරන්න. නමුත් දැන් මෝදි අග්‍රාමාත්‍යවරයා ඉල්ලා ආශ්‍රය යුතුයි කියන තැනට මේ තරුණයෝ ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව දැන් ඉන්දියානු මාධ්‍ය බැලුවොත් ඔවුන් පැහැදිලිව කියනවා කොතරම් ජනප්‍රියතාවයක් තිබුණත්, කොතරම් මැතිවරණ ජයග්‍රහණය කරත් භාරතීය ජනතා පක්ෂ රජයට බය හිටපු මිනිස්සු, කතා කරන්න අකමැත්තෙන් හිටපු මිනිස්සු දැන් ඉන්නේ

0: කතා කරනවා ඉන්නේ. දැන් ඔබ විශ්වාසයෙන් කිව්වට මේකට මැදිහත්වීමක් නැහැ, මේක පාලනය කරගන්න පුළුවන් ಭಾರತೀಯ ජනතා පක්ෂ රජයට කියලා. පසුගිය කාලයේ සිදු වුණා වූ අරගලයන් වල කාබන් කොපියක් ක්‍රියාත්මක වෙද්දී කොහොමද ඔබ එවන් විශ්වාසයකින් කියන්නේ මේක පිටිපස්සේ කිසිවෙකු නැහැ, එහෙම නැත්නම් මේක පාලනය කරගන්නට මෙතරම් ජනගහනයක් ඉන්න ඉන්දියාව වැනි රටක, ඒ කියන්නේ
1: ලෝකෙ දෙවෙනි ජනගහනය නේ,
0: ක්‍රිකට් මැච් එකක් පෙරදුනාම ගෙවල් ගිනි තියෙන තත්ත්වක හිටපු ප්‍රචණ්ඩත්වයක් තියෙන රටක කොහොමද මේ කටයුත්ත පාලනය කරන්න පුළුවන් කියනක ඔබ ওই තරම් විශ්වාසයෙන් කියන්නේ?
2: මෙමය දැන් ඔබ යම් කිසි අවස්ථාවක කාබන් කොපියක් කියලා
1: අර්ථ දැක්වෙනලා
2: දුන්නා. මම හිතන මේ කාබන් කොපියක් කියලා මේ සිද්ධියල යම් කිසි සමානත්වයක් අපි දකිනවා මිනිස්සු මාධ්‍ය දකිනවා. නමුත් මේ කාබන් කොපියක් වෙන්න බෑ. හේතුව මීට පෙර මේ කලාපයේ ආණ්ඩු වෙනස් කිරීම සියල්ල තුල ශ්‍රී ලංකාවේ වේවා නේපාලය දේශ පකිස්තානය පකිස්තාන අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් ඔහුගේ රීව පාර්ලිමේන්තු තුළින් කැරලිකාර තත්ත්වයක් ඇති වෙනවා, විශ්වාස බන්ධයක් ගේනවා, ඔහුව බත් කරනවා, අද උගිරේ. මේ සෑම තත්ත්වයක් තුළම අපි දැක්කා මේ සෑම රටක්ම තිබුණු පාලනය චීනය සමග යම් කිසි සම්බන්ධකමක් එකට කටයුතු කිරීමක්. ඒ තුළ අපි දැක්කා විශේෂයෙන් ශ්‍රී ලංකාව ගත්තොත් ඒ තුළ අපි දැක්කා ඉන්දියාව සහ ඇමරිකාව එක ස්ථාවරයක් ගන්නවා මේ ආණ්ඩු වෙනස්
1: කිරීම.
2: ප්‍රසිද්ධ රහස අපි ශ්‍රී ලංකාව තුළ විශේෂයෙන්ම මේ දැක්ක. නමුත් ඉන්දියාවේ තත්ත්වය මම හිතන්නේ කිසිම ආකාරයකට අපිට සමාන කරන්න බෑ ඒ තත්ත්වය සමග. හේතුව මෝඩි රාජ්‍ය සෑම ආකාරයකින්ම ඇමරිකාවේ අවශ්‍යතාවය මේ කලාපයේ සපුරාලන ප්‍රධානතම දේශපාලන හමුදා බලය සහිත රට. ඉතාම පැහැදිලි. මේ ආසියාව සම්බන්ධයෙන් ගත්තොත් ඔබ අනිවාර්යෙන් මාලති කොට් කියලා සංවිධානයක්
1: තියෙනවා.
2: ඔස්ට්‍රේලියාව, ජපානය, ඇමරිකාව සහ ඉන්දියාව ඒ රටවල් හතර. ඒ රටවල් හතරේ ප්‍රබල සාමාජික න්‍යායචක බලයක් හිමි රට. ඒ වගේම ඇමරිකාවත් සමග ඉතාම කිප්පෙන් කටයුතු කරන, ඉතාමත් කිප්පෙන් කටයුතු කරන රටක් ඔබට මතක ඇති. මෑත කාලේ ඇමරිකාවේ ඡන්ද කාලේ බලේ සිට ට්‍රම්ප් මෙන්වීම පවා මෝඩි ඒ තත්ත්වය අපි අවුරුදු ගණනාවකට පස්සට ගෙන බැලුවොත් අපිට මතකයි මීට පෙර තිබුණ අමෙරිකන් ආණ්ඩුවක් මෝඩිට ඇමරිකාවට එන එක තහනම් කරා. ගුජරාට් වල දල්පු අපරාධකතායි කියන චෝදනාව මත උපුච්ච දෙයක් නෙමෙයි. නමුත් අද තත්ත්වය වෙනස්. අද තත්ත්වය ඇත්ත වශයෙන්ම ඇමරිකාවට මේ චීනය සමග ගැටෙන තත්ත්වය තුළ මේ කලාපයේ ඉන්දියාවේ ස්ථාවර රජයක් සිටීම අත්‍යවශ්‍යයි. ඇත්ත වශයෙන්ම ඉන්දියාවේ යම් ආකාරයකින් අස්ථාවර වී අපි දැන් අපි තාම අපිට පැහැදිලි නැහැ ඇමරිකාව මේ සමස්ත තත්ත්වය මොන ආකාරයටද කල්පනා කළා බලන්නේ කියලා. නමුත් ඉන්දියාව මට කිසිදු සැකකින් තුර ප්‍රකාශ කරන්න පුළුවන් ඉන්දියාව ඇවිල්ල ඇමරිකානු හඳවුගේ ප්‍රබල කුරුක ප්‍රබල අති ප්‍රබල කුරුක එය අස්ථාවර වීම ඇමරිකාව චීනය සමග ඇතිවන ගැටුම්කාරී තත්ත්වයකදී ආර්ථික හසුරුවන අවස්ථාවේදී ඔවුන්ට විශාල අඩුපාඩුවක් තිබුණා. මතකයි බටහිර ආසියාවේ ඇමරිකාවට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලයක පැත්තෙන් අනිත් පැත්තේ ඉරානයට ඇමරිකාව පහර දීමට දින කීපයකට පෙර මෝඩි අග්‍රමාත්‍යවරයා තමයි අවසන් රාජ්‍යනායකයෙක් වශයෙන් ඊශ්‍රායලට
1: ගියේ.
2: ඒ මිත්‍රකම ඒ තත්ත්වයේ තියෙන කියන්නේ අත් වශයෙන්ම ඉරානයට ප්‍රහාර එල්ල වෙන්නේ පෙබරවාරි 28යි දින සතියකට අඩු කාලයක් දින දෙකක බව තුනක්
1: සමහර මත පළ වෙනවා මෝදි ගිය නිසා ප්‍රහාරය චුට්ටක් පරක්කුණයි කියලත්.
2: ඔව් එහෙම වෙන්න පුළුවන්. නමුත් මම හිතනවා ඊශ්‍රායලයේ සෑම දෙයක්ම දින දෙක තුනක් නෙමෙයි සති මාස ගානකට පෙර සැලසුම් කරපු ක්‍රියාදාමයක් තමයි ඒකත් කරේ. මෝඩි මම හිතන්නේ ඒ අවස්ථාවේදී ඉන්දියාව හවුනා ඊශ්‍රායලවරු දරු ගැටේ තියවස්ථාවේදී ඔව් ඒ ඒක ලෝකෙට දුන්න ජපුසි ආකාරයක සංඛ්‍යාව සරුණක් වෙන්න පුළුවන්. ඉතින් මේ මේ මේ සමස්ත තත්ත්ව තුළ මම දකින්නේ චීනය පව ඉන්දියාව අස්ථාවර වෙනවට මම හිතන විදිහට කැමති නැහැ කියලා.
1: වගේම තමයි ඇමරිකානු මාධ්‍ය හරහා ඉන්දියාවට චෝදනාත් එල්ල වුණා මේ මධ්‍යස්ථභාවය පිළිබඳව හෙටත් නැති මෙහෙටත් නැති ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විවේචන කරා. ඒක එයා රුසියාවත් එක්කත් ඉන්නවා, මෙහේ කොඩ් එකත් එක්කත් ඉන්නවා, අනිත් පැත්තෙන් ඇමරිකාවත් එක්කත් ඉන්න හදනවා, මේ හැම කාගෙත් මිතුරා වෙන්න හදන තත්ත්වය ගැන විවේචනය කව ඉන්දියාව කාගේ පැත්තේද කියන ප්‍රශ්නේ මතු කරා. ඒ වගේම තමයි කියනවා දැන් මේ ආසියාව බලවත් වෙන කාලය කියලා. එතන ආසියාව බලවත් වීමදී ඉන්දියාවත් එතන ප්‍රධාන තැනක් ගන්නවා. එතකොට මේක දුර්වල කරගන්නත් ඕනේ කියන අදහස බටහිරට ඕනේ කියන අදහසකුත් තියෙනවා. එතකොට මේ ඉන්දියාවේ පහුගිය දවස්වල රුසියාවේ යුක්රේන යුද්ධය හරහා ඇතිවෙච්ච ඉන්ධන මැද පෙරදිග යුද්ධයත් මේකට පසු වුණා. ඒ යුද්ධය හරහා ඇතිවෙච්ච ඉන්ධන අර්බුදයේදී රුසියාවෙන් ලාභිට තෙල් අරගෙන සෑහෙන ආදායමක් ඉන්දියාව ලබා ගත්තයි කියන ඒ අදහසකුත් තියෙනවා. එතකොට මේ ඔක්කොම ගත්තම
0: ඉන්දියාවට ටාගට් සුන්දරී වගේ පොඩි ගේම් එකක් ප්ලේ කරන එක ලොකු චෝදනාවක් ඉන්දියාවට තියෙනවා.
1: එතකොට මේක චුට්ටක් අස්ථාවර කරන්න ඕනේ කියලා බටහිරට උවමනාවක් තියෙන විදියක් නැද්ද?
2: ඉන්දියාව අස්ථාවර කිරීම තුළ අස්ථාවර කිරීමෙන් බටහිරට කිසිදු ලාභ ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඒක ඉතාම පැහැදිලි. ඉන්දියාවේ තත්ත්වය දන්න හේතුව උඩ තමයි ඉන්දියාව එක විට ඇමරිකාව සහ රුසියාව සමග එක විට මේ දඬුවම් කරන්නේ. ඒක ඉතාම පැහැදිලි. පුටින්ම කියනවා නම් ඉන්දියාව යුක්රේනය සමග එයා සම්පූර්ණ දඬුවම් කරනවා. ඒක සුවිශේෂ තත්ත්වයක් මම හිතන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ලෝක සම්මුතාගෙන කල්පනා කරලා බැලුවම රුසියාවට එරෙහිව සජාතින්ගේ සංවිධානයට යෝජනාව තියෙන අවස්ථාවක රුසියා චීනය සහ ඉන්දියාව අතර මොන ආකාරයේ ඉදිරිවාදිකමක් තිබුණා? ඔවුන් එම රටවල් දෙකම රුසියාවට එරෙහිව තම සංධිය පාවිච්චි කරන්නේ. ඉන්දියාව දන්නවා ඒ අවස්ථාවේදී රුසියාව සම්බන්ධව කටයුතු කිරීමේදී රුසියාවට එරෙහිව චීනය ඉන්දියාවත් රටවල් දෙකම රුසියාවට එරෙහිව සංධිය පාවිච්චි කරන්නේ. ඒත් අපි තාම හොඳින් වටහා ගත යුතු ඉන්දියාව සුවිශේෂ තත්ත්වයක තියෙන රටක් කියන එක ඉතින් කැමැත්තෙන් අකමැත්තෙන් අපිට පිළිගන්න වෙනවා. අපි ඊට එහා ගිහිල්ලා බැලුවොත් කල්පනා කරලා බලන්න ඇමරිකාවයි ඊශ්‍රායලයයි ඉරානයට පහර දෙන්නේ පෙබ්‍රවාරි මාසේ 24. නමුත් සත්‍ය ඉන්න ගණනාවක් යනකම් ඉන්දියාව අමෝම් වශයෙන් ඊට ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කරන්නේ නැහැ. ඉන්දියානු විදේශ ලේකම්වරයා මිස්ට්‍රි ඔහු දිල්ලියේ තියෙන ඉරාන තාරාපති කාර්යාලයට අපෙන් පස්සෙන්
1: දැනන්නේ
2: ඉරාන නායකයා ඝාතනය කිරීම පිළිබඳ ඉන්දියාව කිසිදු ප්‍රකාශයක් කරන්නේ නැහැ. නමුත් සත්‍ය දෙකකට පසුව ඉන්දියාව ඍජුව ඉරානයට කතා කරනවා, නායකත්වයට කතා කරනවා, තෙල් ගෙනියනවා. ඉරානයට තෙල් දෙනවා. ඉරානයට තෙල් දෙනවා. දැන් බොහෝ රටවල් කල්පනා කර ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ඉස්රායිලෙට ගියා. ඉරානයට දරපු අසාධාරණ පහර දීම සම්බන්ධ කිසිදු ප්‍රකාශයක් කරේ නැහැ. එවැනි තත්ත්වයක් තුළ ඒ ඉන්දියාව හිරිකිරීමට මෝඩිගේ ආණ්ඩුව අස්ථාවර කිරීමට බලන්නවා තෙල් සහ ගෑස් සැපියුම අඩපණු සැනින් ඉන්දියාව අඩපණ වෙනවා. අනිවාර්යයෙන් විශාල කලබල කාර්යතත්ත්වයක් ඇතුළ නමුත් ඒ අවස්ථාවේදී අමුන්ට එරෙහිව ඉතියයි කියන ඉන්දියාවට එක්ක සමග උන ඉරානයේ ගනුදෙනු කරා. වෙන කාට තෙල් ටික යවුවේ නැතුවත් ඉන්දියාවට ලැබෙන තෙල් ටික පදන කලඹුවෙම හොමු සංද්‍රිය හරහා පැමිණියම නැවු පැමිණි ඉන්දියාව.
1: ඔවේ මතකයි අපිට. ඔවේ මතකයි අර නැවක සම්බන්ධයක සිද්ධියකුත් උනානේ. නැවක් විනාශ කරානේ ඇමරිකාවෙන් ඇවිල්ලා අපේ මුහුදු තීරයට ආසන්නේ, ලංකාවේ මුහුදු තීරය ආසන්නේ නේද? ඒ සිද්ධියක් තියෙද්දි තමයි මේ තත්ත්වයන් නතුනේ. දැන් ඒ කොහොම වුණත් දැන් ඉන්දියාවේ දැන් මොන ඔය තත්ත්වය මොන වුණත් දැන් ඉන්දියාවේ භූමියේ තත්ත්වය දැන් බලනකොට අපිට පේනවා ලක්ෂ ගණනින් මිනිස්සු පාරට බැහැලා.
0: අන්න ඒක තමයි මටත් ඇත්තටම ෆර්ඩිනන්ඩ් මහත්තයෙන් අහන්න ඕන ප්‍රශ්නය. දැන් මේ හැම අපි දන්නවා ලෝකේ තියෙනවා බලකඳවුරු, ඒ බලකඳුරු නිර්මාණය වෙනවා. ඒ බලකඳුරු සමහරක් වෙලාවට අභ්‍යන්තරව රටවල් වලට කරන්න වූ බලපෑම් සාර්ථක වෙනවා, අසාර්ථක වෙනවා. නමුත් මේ හැම දෙයක්ම ෆර්ඩිනෑන්ඩ් මහත්තයා යටින් ජනබලය කියන එකට. දැන් මේ අවස්ථාවේ ගත්තොත් ඔව් භාරතීය ජනතා පක්ෂය පසුගිය මැතිවරණ ගණනාවක ඉතාම ඉහළින් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒක ඇත්ත, ඒක පිළිගත යුතු සත්‍යයක්. තමිල්නාඩු ප්‍රාන්තය සහ ඒ කාලේ ඒවත් කිසියම් විදියකට ඔවුන් පසුබැසීමකට ලක් වෙලා තිබුණු මැතිවරණ නොවේ. නමුත් මේ අවස්ථාව ගත්තොතින් දැන් ඉන්දියානු මාධ්‍යයේ මේ තරුණයෝ තරුණියෝ කතා කරන දේවල් 2014 තමයි මෝදි බලයට ආවේ. මෝදි කිව්වා මෙතන සිස්ටම් චේන්ජ් එකක් කරනවායි කියලා, මේ දේවල් වෙනස් කරනවායි කියලා. ඒ වගේම ඔවුන්ගේ චෝදනාව තියෙනවා මෝදි රජය අතිශය දූෂිතයි, ගජමිතුරු වාදයක් ක්‍රියාත්මක කරනවා,
1: ධනපතියන්ට සලකනවා,
0: ධනපතියන්ට සලකනවා, පොඩි මිනිස්සුන්ව බලාගන්නේ නැහැ. ඒ වගේම දැඩි ජාතිවාදයක් පතුරවලා තියෙනවා රට ඇතුළේ. මේ ආගමික සහජීවනයේ විනාශ කළා හින්දු පමණයි කියන තැනකට ගිහිලා තියෙන මේ වගේ චෝදනා රට ඇතුලේ තියෙද්දි අපි තවදුරටත් හිතන්න පුළුවන්ද, ඔව් බටහිර බලවේග ඉන්දියාවත් එක්ක වෙන්න පුළුවන්, චීනය ඉන්දියාවත් එක්ක ඉන්නවා වෙන්න පුළුවන් මෝදි අග්‍රාමාත්‍යතුමාක. නමුත් ජනතාව ඉන්නවද ඉන්දියාවත් එක්ක, මෝදි අග්‍රාමාත්‍යවරයාගේ රජයත් එක්ක? මොකද විපක්ෂ නායකවරයාත් ඉතා පැහැදිලිව මේ රාහුල් ගාන්ධිත් සම්බන්ධ වෙලා තියෙනවා මේ විරෝධතාවට. ඒ නිසා මේ බාහිර ප්‍රශ්නය කලමනාකරණය කරගත්තා අපි හිතමුකු, අභ්‍යන්තර ප්‍රශ්නය කලමනාකරණය කරගන්න පුළුවන් තත්ත්වයක ඉන්නවද මෝදි රජය?
2: මේවයි දැන් ඔබ සඳහන් කරා ලක්ෂ ගණනින් ජනතාව පාට බැලයි කියලා. ලක්ෂ ගණනින් කියලා කිව්වම ශ්‍රී ලංකාවේ තත්ත්වය, අපේ රටේ භූමිය, ඒ භූමි ප්‍රදේශයත් එක්ක බැලුවම අපිට එක ලොකු ගාණක් වගේ පේන්න පුළුවන්. නමුත් ඉන්දියාව විශාල රටක්. ඉන්දියාවේ ජනබලයේ පෙන්නන ජනබලයේ, ඒ වගේම සමාජ මාධ්‍ය තුල පෙන්නන බලය සහ ඒ දෙන ප්‍රෝත්සාහකච්ඡා කරන ප්‍රකාශ තුල පමණක් රැඳිලා මේක ආණ්ඩුව වැටෙන තරමට එනවයි කියලා හිතනවනම් උපකල්පනය කරනවනම් මම හිතනවා අපි ලොකු කරද්දක් කරගන්නවා
1: කියලා.
2: මම දන්න තරමින් මම මේක අධ්‍යයනය කරපු තරමින් ආණ්ඩුව වෙනස් කිරීමේ ශක්තිය මේ අවස්ථාවේදී මේ කණ්ඩායමට නැහැ. ඉතාම පැහැදිලි. මම හිතනවා ඒ කණ්ඩායමත් ඒක දන්නවයි කියලා. ඒ තුල තමයි අපි දකින්නේ අර දින 26ක් කෑම ගන්න නැතුව විරෝධතාවයක් දක්වපු පුද්ගලයා මට බ්‍රහස්පතින්ද රෑ එක අතහැරිය. ඔහු ඉන්දියානු අමාත්‍යවරු දෙන්නෙක්, මෝඩිගේ අමාත්‍යවරු දෙන්නෙක් සමග සාකච්ඡා කළා. කොහොමද මේක ප්‍රශ්න විසඳන්නේ කියලා. ඉතින් ඔවුන් දන්න ඔවුන්ට මේක සම්පූර්ණ අවසානකට යන්න බෑ කිසිසේත්ම. ඔවුන් යම් කිසි ප්‍රමාණයකට මේ මෙහෙම ඉදිරියට ගෙනල්ලා මම හිතන්නේ ඔවුන් උත්සාහ කරයි අනාගතයේදී පාර්ලිමේන්තුවල තරඟ ගන්න, පාර්ලිමේන්තුව හරහා යම් කිසි ඉදිරියට ඒමට. ඒ වගේම මතක් කරලා දෙන්න ඕනේ මේ මාධ්‍ය තුල, සමාජ මාධ්‍ය තුල දක්න දේවල් වලින් පමණක්ම අතිඳු තීරණ ගන්න එක හොඳ නෑ. අපි දැක්ක ඇමරිකාව ඉරානයට විරුද්ධව ගුවන් ප්‍රහාර කීපයක් එල්ල කරා. මම හිතන්නේ ජනවාරි මාසෙ වගේ 20 26 මට හරියට කාලය මතක නෑ. නමුත් ඔවුන් බලාපොරොත්තු වුණා ගුවන් ප්‍රහාර සහ ඉරාන නායකත්වයට කරන බලපෑම මත ඉරානය ජනතාව මහමාර්ගට බැහැලා ඉරාන ආණ්ඩුව
0: කරලා ඉරාන එක අවස්ථාවක තිබ්බා.
2: ඒක අවස්ථාවක තිබුණා. නමුත් ඉතින් මම විශ්වාස කරා, මම තේරුම් ගත්තා මේ අන්තිමට මේ කැල්කුලේෂන් එක මේ ඊශ්‍රායලයේ අමරිකාවයි කරන මේ ගනුදෙනුව ඉරානයේ යම් කණ්ඩායම් සමග එක වැරදුනොත් අනිත් පැත්තට යන බව දැන් අද අපි දකිනවා. අද වශයෙන්ම සතියකින් සති දෙකකින් අවසන් කරන්න ආරම්භ කරපු ඉරානයේ එරෙහි මහ සටන දැන් මටනේ අප්‍රේල් පෙබරවාරි 26 සිට දැන් ජුලයි මාසයේ අවසන් සතිය දක්වා මේ යුද්ධය තවමත් තියෙනවා. අද වශයෙන්ම අපි දිගින් දිගටම දකින්නේ ඒ ඇමරිකානු ප්‍රහාර වලට ප්‍රතිවිරුද්ධ ප්‍රහාර ඉරානය තවමත් බහම එල්ල කරගෙන. ඉතින් ජනමාධ්‍ය සහ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුල පමණක් විශ්වාස කරමින් තියෙන තීරණ ගන්න එකත් මම හිතන්නේ ඒකත් හොඳ නැහැ. මිනත තව උදාහරණයක් දුන්නකෙ දැන් මිනිස්සු වෙලාවේ తත්වය දැන් කල්පනා කරලා ලෝකෙ හිතුව ඇත්ත වශයෙන්ම මිනිස්සු වෙලාවේ දැන් අමුදා බෙඩවැස්සා ඇය 24 සුද සම්පූර්ණයෙන්ම ඒ පාලනේ අල්ලගත්තා. ඊටත් නායකයව අරන් ගියා.
0: සභාගාරයේ මෙම වැඩසටහන සම්පූර්ණයෙන් ශ්‍රවණය කිරීම සඳහා සභාගාරයේ YouTube නාලිකාවට පිවිසෙන මෙන් අප ඔබෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම සභාගාරයේ YouTube නාලිකාව subscribe කිරීමෙන්, like කිරීමෙන් සහ සභාගාරයේ වෙනුවෙන් නිමවි යති Facebook පිටුවට පිවිස පිටුව like කිරීමෙන් අපට සහයෝගය දක්වන මෙන් අප ඉතා ඕනෑකමින් ඔබෙන් ඉල්ලා සිටිනවා. එසේනම් ලබන සතියේ සභාගාරයේ වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තුෙන් ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.
3: FM 98.5 www.radio2000.com.au
4: සිරස්තල දින ගණනක් පුරා ಭಾರತයේ ඇවිලු කරපත්තා විරෝධතා අවසන්. ඉන්දිය අධ්‍යාපන ඇමති ධර්මේන්ද්‍ර ඉල්ලා අස්වෙයි. සෙසු ඉල්ලීම් වලටත් රජය එකඟ වූ බව විරෝධතාකරුවන් කියයි. වත්තල වෙඩිතැබීමේ වෙඩිකරු සහ මෝටරාතේ රියදුරු බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේ ධනුෂ්කොඩි හිදී අත්අඩංගුවට. වෙඩිතැබූ දාට පසුදා අලුයම මන්නාරමින් බෝට්ටුවකට ගොඩ වී ඉන්දියාවට ඇවිත්. දෙමට ගොඩදී මහදවල් පන්න පන්නා වෙඩිතැබූ වෙඩිකරුත් ඔහුම බවට සැකයක්. වරාය නගරයේදී පැහැරගෙන ගොස් ඝාතනය කළ චීන ජාතිකයා චීනේ මාෆියා කල්ලියක ප්‍රධාන සමාජිකයෙක්. එරටින් ආ තවත් මාෆියා කල්ලියක සමාජිකයින් පිරිසක් ඝාතනය සිදු කර ඇතැයි පොලිසිය සැක කරයි. නීතිඥ සංගම් සභාපති ගැන කියූ කතාවට මන්ත්‍රී නිරෝෂණට පාර්ශව රැසකින් දෝෂාරෝපණ. මන්ත්‍රී වරප්‍රසාද මත මැති සභේ කියූ දේ එළියට විත් කියන්නේ අභියෝගයක්.
5: අසිත නිරෝෂණ මහත්මයාට අපි කියනවා පුළුවන් නම් මේ කතාව ඇවිල්ලා එළිය කියන්න.
6: මේ වැරදි වෙන්නකොට නීති සංගමේ හොඳයි. අපි යාළගේ වැරදි වෙන්නකොට මේ නීති සංගමේ තෝරු.
7: මේ තර්කයක් නැතුව කතා කියන්න එපා මන්ත්‍රීතුමා.
4: විවගකල භූමිවල බඩ ඉරිඟු වවන බවට කෘෂි ඇමති ලාල්ගෙන් ප්‍රකාශයක්.
8: අපේ බලාපොරොත්තුවක් නැහැ විවගා කරන භූමිය තවත් වැඩි කරගෙන යන්න.
4: පුරන් කුඹුරු අස්වැද්දීම යල්පැනගේ අදහසක් බවත් කියයි. ලාල්ට ගොවින්ගෙන් සැර ප්‍රතිචාර.
9: යකෝ අමන කතා කියන්න එපා, මේ විවගා කරන බිම්වල බඩ ඉරිඟු වගා කරන්න බෑ.
10: බඩ ඉරිඟු වගා කරා විවගා කරපු වාගේම තමයි ගෝයාට වෙන්නේ.
4: එල්නිනෝ සඳහා මුහුණ දෙන්නට සූදානම් බව මෙරට බලධාරීන් පවසයි. ඉන්දියාවට තාප තරංග වලින් දැඩි බලපෑම් එල්ලවීමේ අවදානමක්.
11: ඉන්දියාව ගත්තොත් ඕස්ට්‍රේලියාව වගේ තැන්වල රටවල වල තාප තරංගත් එනවා. උෂ්ණත්වය අපිට වඩා ඉහළ යනවා.
3: From Adaderna. This is Adaderna Prime Time with Situmini Gunawira and Pasan De Silva. From Studio 24 in Colombo.
12: අයිබෝවන් ඔබටත් එක් වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දින 6:55 සමගින්.
13: විභාග අක්‍රමිකතා මුල් කරගනිමින් ඉන්දියාවේ දින ගණනක් පුරා පැවති දැවැන්ත විරෝධතා අද අවසන් කෙරුණා. ඒ විරෝධතා හමුවේ ඉන්දියා අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් අද පස්වරුවේ සිය ඉල්ලාස්වීම නිවේදනය කිරීම සහ විරෝධතාකරුවන්ගේ සෙසු ඉල්ලීම් සඳහාද රජය එකඟ වීම හේතුවෙන්.
12: ඒ අනුව කරපොත්තා ජනතා පක්ෂය විරෝධතාකරුවන්ට දැනුම් දුන්නේ සාමකාමීව නිවෙස් වෙත යන ලෙසයි.
4: ඉන්දිය විභාග අක්‍රමිකතා මුල්කොටගෙන එරට කැරපොත්තා ජනතා පක්ෂයේ මූලිකත්වයෙන් දිගහැරුණු තරුණ විරෝධතා රැල්ල භාරතය පුරා ලැව්ගින්නක් මෙන් පැතිර යන්නට පටන් ගත්තේ දකුණු ආසියානු කලාපීය බලවතාගේ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ කුකුසක් මතු කරමින්.
14: අවස්ථා කිහිපයකදීම ආරක්ෂක අංශ සහ තරුණ විරෝධතාකරුවන් අතර ගැටුම් ඇති වූ අතර විරෝධතාකරුවන්ට රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු, ක්‍රීඩකයන් මෙන්ම බොලිවුඩ් තාරකාවන්ගේද සහය හිමි වුණා. සිසුන්ගේ ප්‍රධාන ඉල්ලීම් වූයේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වීම, විරෝධතාකරුවන්ට එරෙහිව පවරා ඇති නඩු ඉවත් කිරීම සහ විභාග අක්‍රමිකතා නිසා දිවිනසාගත් සිසුන්ගේ පවුල් සඳහා වන්දි ලබාදීම ඇතුළු කරුණු කිහිපයක්. දින ගණනාවක් තිස්සේ ඇදී ගිය මෙම දේශපාලන අර්බුදය සමථයකට පත් කිරීමේ අරමුණින් රජය සහ විරෝධතාකරුවන් අතර පැවති සාකච්ඡා ඊයේත් අසාර්ථක වූයේ ජනතා පීඩනය හමුවේ දන නොනැමූ අධ්‍යාපන අමාත්‍යවරයාගේ අත්නොමතික හැසිරීම හේතුවෙන්. ඒ අනුව අවසන් තීරණයක් ගැනීමට රජයට පැය 24ක කාලයක් ලබා දීමට විරෝධතාකරුවන් කටයුතු කළා. අද පස්වරුවේත් විරෝධතාකරුවන් සහ රජය අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබූ පසුබිමක නවදිල්ලි නුවර, පූනේ, මුම්බායි, කල්කටා, හයිද්‍රාබාද්, නාග්පුර් සහ ශ්‍රීනගර් ඇතුළු ඉන්දියාවේ ප්‍රදේශ රැසක දහස් සංඛ්‍යාත ජනතාව අදත් විරෝධතාවල නිරත වුණා. ඒවා දැඩිව පාලනය කිරීමට ඉන්දිය ආරක්ෂක අංශ පියවර ගැනීමත් සමග අවස්ථා කිහිපයකදීම විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම් හටගත්තා. අද සාකච්ඡා ආරම්භ වීමට පැයකට පමණ පෙර අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය දොරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත යොමු කළ බව සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළා. අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම ඒ වන විටත් විරෝධතා රැලියක් අමතමින් සිටි කැරපොත්තා ජනතා පක්ෂයේ නිර්මාතෘ අභිජීත් දීප්ක ඇතුළු පිරිස වෙත දැනගන්නට ලැබුණු අවස්ථාවේදී ඔවුන් දැක්වූ සෙසු ස්ථානවල සිටි විරෝධතාකරුවන්ද අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමේ සතුට සැමරුවේ මෙලෙසින්. අධ්‍යාපන අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙසට දැඩිව බල කරමින් දින 26 පුරා අඛණ්ඩ උපවාසයක් සිදු කළ සෝනම් වංචුක් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සිය සතුට පළ කර තිබුණා. ඉන්දිය ජාතික කොංග්‍රස් පක්ෂයේ නායක ඇතුළු විපක්ෂ කණ්ඩායම්ද අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දැක්වුවේ මෙවන් ප්‍රතිචාරයක්.
15: System it's a symbolic step because he was a symbol, but it is still a big step that the Prime Minister of India, out of respect for the students, out of respect for the future of India, has to apologize to the students who were brutalized.
14: කෙසේ වෙතත් මෙම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා තම නිල ස්ථාවරය තවමත් ප්‍රකාශ කර නැහැ. අධ්‍යාපන අමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීම දැනුම් දීමෙන් අනතුරුව විරෝධතාකරුවන් සහ රාජ්‍ය අතර නවදිල්ලි නුවරදී තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ ආරම්භ වුණා. එහිදී විරෝධතාකරුවන්ට එරෙහිව ගොනු කර ඇති පොලිස් පැමිණි ඉල්ලා අස්කර ගැනීමටත් විභාග අක්‍රමිකතා නිසා දිවි නසාගත් සිසුන්ගේ පවුල් සඳහා උපරිම වන්දි මුදලක් ලබා දීමටත් රාජ්‍ය එකඟ වී තිබෙනවා. සාකච්ඡාවට එක් වූ විරෝධතාකරුවන් මෙම එකඟතා සැලකිල්ලට ගනිමින් සිය උද්ඝෝෂණ සහ විරෝධතා වහාම අත්හැරීමට තීරණය කළා. එමෙන්ම විරෝධතා බිමෙන් ඉවත්ව සාමකාමීව තම නිවෙස් වෙත ආපසු යන ලෙස ඔවුන් සියලු විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියා. එමෙන්ම ඉදිරි සති හතර තුළ යලිත් රජය සමග සාකච්ඡා පවත්වන බවද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.
13: කුඩු රොෂාන් නමත්තා ඉලක්ක කර ජූනි 23 වැනිදා වත්තලදී සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියේ වෙඩිකරු හා ඔහු පැමිණි මෝටර් රථයේ පැදවූ රියදුරු බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනා ඉන්දියාවේ ධනුෂ්කොඩිහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ඉදිරි සතිය තුළ මෙරටට පිටුවහල් කිරීමට නියමිත බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.
16: මේ අතර අදාළ වෙඩික්කරු එදිනම දෙමටගොඩදී වෙඩිතැබීමේ සිද්ධියේ වෙඩික්කරු බවටද සැක පළ කරන බවයි පොලිසිය පැවසුවේ.
14: වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේදී ඉකුත් 23 වැනිදා රාත්‍රියේ කුඩු රොෂාන් නැමැත්තා ඉලක්ක කර නාදුරන පුද්ගලයෙක් වෙඩි ප්‍රහාරයක් එල්ල කළා. ඉලක්කය වැරදි කුඩු රොෂාන් වෙනුවට ඔහුගේ අනුගාමිකයෙකු වන වනාතේ සුමේද නැමැත්තා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වුණා. ප්‍රහාරයෙන් පසු වෙඩිකරු පැමිණි මෝටර් රථය ජාඇල ප්‍රදේශයේ අතහැර ගොස් තිබේදී පොලිසිය විසින් සොයාගනු ලැබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 5ක් විමර්ශන ආරම්භ කරනු ලැබුවා. ඒ අතරතුරදී ඉන්දිය වෙරලාරක්ෂක බලකායේ නිලධාරීන් ධනුෂ්කොඩිහි වෙරළ ප්‍රදේශයේ සැකසහිත ලෙස හැසිරුණු පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවටගෙන තිබෙනවා. ප්‍රශ්න කිරීමලදී හෙළි වී ඇත්තේ ඔවුන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ඇතුළු වී ඇති බවයි. අත්අඩංගුවටගෙන ඇත්තේ 31 හැවිරිදි ජී විග්නේශ්වරන් සහ 30 හැවිරිදි එම් ලුසිනාත් නම් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් වන අතර ඔවුන් ගම්පහ සහ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන්. මොවුන් කුඩු රෝෂා නිලක්ක කර වත්තලදී වෙඩිතැබීමේ සිද්ධියේ වෙඩිකරු හා වෙඩිකරු පැමිණි මොටර රථය පැදවූ රියදුරු බවට මෙරට පොලිසිය සැක පළ කරන්නේ. වෙඩිතැබීම සිදු වූ දිනට පසුදා එනම් පසුගේ 24 වෙනිදා අලුයම 4ට පමණ ඔවුන් මන්නාරම ප්‍රදේශයෙන් බෝට්ටුවකට ගොඩ වී ඇති බවත් හෙළි කරගෙන තිබෙනවා. ඒ සඳහා ඔවුන් රුපියල් ලක්ෂ 3ක මුදලක්ද ලබා දී ඇති බවයි පැවසෙන්නේ. ඔවුන් දෙදෙනාට මෙරට තුල නඩු 3ක් ඇති බවත් ඉන්දියා ආරක්ෂක අංශ සිදු කළ ප්‍රශ්න කිරීමලදී අනාවරණ වී තිබෙනවා. සැකකරුවන් දෙදෙනා තිරුච්චි මධ්‍යම බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි විශේෂ කඳවුරක් වෙත යොමු කර ඇති බව ඉන්දියා මාධ්‍ය වාර්තා කළා. එරට පොලිසිය සඳහන් කළේ ඉදිරි සතිය ඇතුළත මොවුන් නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිත බවයි. මේ අතර අදාළ වෙඩික්කරු එදිනම දෙමටගොඩදී වෙඩිතැබීමේ සිද්ධියේ වෙඩික්කරු බවටද සැකපල කරන බවයි පොලිසිය පැවසුවේ.
16: වරාය නගරයේදී පැහැරගෙන ගොස් ඝාතනය කළ චීන ජාතිකයා චීනයේ මාෆියා කල්ලියක ප්‍රධාන සාමාජිකයෙකු බවට පොලිසිය සැකපල කරනවා.
13: එරටින් පැමිණි තවත් මාෆියා කල්ලියක සාමාජිකයන් පිරිසක් මෙම ඝාතනය සිදු කර ඇතැයි විශ්වාස කරන බවයි පොලිසිය සඳහන් කළේ.
14: වරාය නගරයේදී චීන ජාතිකයන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට සැක කරන චීන ජාතිකයෙකුගේ මළසිරුරක් ඇහැලිය ගොඩ කරඳන ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සංගවා තිබියදී ඉකුත් 23 වෙනිදා සොයා ගනු ලැබුවා. එම ඝාතනය සිදු කළ බවට සැක කරන චීන ජාතිකයන් දෙදෙනෙකු එදිනම කටුනායක ගොන්තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබුවේ මෙරටින් පලා යාමට උත්සාහ දැරීමේදී. ඒ අනුව ඔවුන්ව කොළඹ දකුණු අපරාධ කොට්ටාසයට භාරගෙන අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ටාසයට භාර දෙනු ලැබුවා. එහිදී සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඝාතනයට ලක් වූ චීන ජාතිකයා ඔන්ලයින් ජාවාරම් සිදු කරන ප්‍රධාන පෙළේ අයෙකු බවයි. ඔහු එරට ප්‍රධාන පෙළේ මාෆියා කල්ලියක සමාජිකයෙකු බවත් එහිදී අනාවරණ වී තිබෙනවා. පසුව ඔහුව ඝාතනය කිරීම සඳහා එරටින් තවත් මාෆියා කල්ලියක සමාජිකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් ඝාතනය වූ චීන ජාතිකයා සම්බන්ධයෙන් සොයා බලා අනතුරුව ඔහුගේ ආරක්ෂාවට සූක්ෂම ලෙස ඔවුන්ගේම සමාජිකයන් දෙදෙනෙකුද යොදවා ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඉකුත් 23 වෙනිදා අලුයම ඔහුව පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. අදාළ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ. මේ අතර අදාළ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ චීන ජාතිකයන් දෙදෙනා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 27 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
13: ප්‍රබල එල්නීනෝ තත්ත්වයක් බවට පත්වීමේ 81%ක හැකියාවක් ඇති වත්මන් එල්නීනෝ තත්ත්වෙන් ඉදිරියේදී ඇතිවිය හැකි නියඟය මෙන්ම ගං වතුරටද මුහුණ දීමට මෙවන විට සියලු ශ්‍රේෂ්ඨ ආවරණ වන පරිදි සැලසුම් සකස් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
16: කෙසේ වෙතත් මෙම එල්නීනෝ තත්ත්වයේදී අසල්වැසි ඉන්දියාවට තාප තරංගවලින් බලපෑම් එල්ල වන බවට අනාවැකි පළ කරන මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ එවැනි අවධානමක් ශ්‍රී ලංකාවට නොමැති බවයි.
17: මුළු ලෝකය පුරාම මේ වන විට කතාබහට ලක්වන එල්නීනෝ තත්ත්වය අනු කුමක්ද? පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ උෂ්ණත්වය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ යාමෙන් ලොව පුරා කාලගුණ රටාවන්හි විශාල වෙනස්කම් ඇති කරන ස්වභාවික සංසිද්ධියක් තමයි මේ එල්නීනෝ සංසිද්ධිය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් පැසිෆික් සාගරයේ මධ්‍යම හා නැගෙනහිර කලාපවල සෙසු කලාපවලට වඩා පවතින්නේ අඩු උෂ්ණත්වයක්. නමුත් එල්නීනෝ තත්ත්වයකදී එම කලාපයේ උණුසුම සෙසු සාගර කලාපවලට වඩා ඉහළ යාම සිදුවනවා. මේ සංසිද්ධිය ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නේ පැසිෆික් සාගරයේ නැගෙනහිර සිට බටහිරට හමන සුළං සම්පූර්ණයෙන්ම නතරවීම. ඒ නිසා ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ප්‍රංශය, ස්පාඤ්ඤය ඇතුළු යුරෝපා කලාපය, කැනඩාව ඇතුළු රටවල උණුසුම ශීඝ්‍රයෙන් ඉහළ යාම සිදුවනවා. ඒත් ඉක්වදෝරය, පේරු ආශ්‍රිත කලාපය, දකුණු අමරිකාව, දකුණු අප්‍රිකාව ඇතැම් කලාපවලට ඇතිවන්නේ ඊට හාත්පසින්ම වෙනස් සංසිද්ධියක්. එම කලාපයේ අධික වැසි, ගං වතුර, නායම් ඇතිවෙන්නේ මේ එල්නීනෝ තත්ත්වයේ බලපෑමක් විදිහට. මේ වන විට ආරම්භ වෙලා තියෙන මේ එල්නීනෝ තත්ත්වය ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේද?
11: ඇත්තටම මේ වෙනකොට එල්නිනෝ කියන සංසිද්ධිය දැන් මේ වෙනකොට ක්‍රියාත්මකයි. කියන්නේ එල්නිනෝ තත්ත්වයක තමයි අපි ඉන්නේ. මේක ඇත්තටම ගත්තොත් මාස 10ක් 12ක් අවුරුද්දක් වගේ දක්වා තියෙන්න පුළුවන් මේ එල්නිනෝ බලපෑම. අවුරුද්දක් අපිට පායන්න බෑ. අවුරුද්දක්ම අහින්නෙත් නෑ. අපි පැහැදිලිව කියන්නේ අපේ නිරිත දිග මෝසමේ වැස්ස අඩු කරනවා. ඊසාන දිග මෝසමේ මුල් කාලයේ වැස්ස තරමක් වැඩි වෙනවා. ඊසාන දිගෙත් අවසාන කාලයේදී වැස්ස අඩු වෙනවා. හැබැයි අපි ඔක්තෝබර් නොවැම්බර් දෙවන අන්තර් මෝසමේ එල්නිනෝ සංසිද්ධියකදී ස්නත්වයේ තරමක් වැඩි වුණත් වැඩි වෙනවා. විශේෂයෙන් කියන්නේ ඔක්තෝබර් නොවැම්බර් මාසවල සාමාන්‍යයට වඩා වැඩියෙන් වහීවි. සමහර අවස්ථාවල ගම් වතුරක් එන්නත් පුළුවන්. මේ එල්නිනෝ සංසිද්ධියත් එක්ක මේකේ බලපෑම අපට දැඩිව එන්නේ මේක ඉතා ප්‍රබල එල්නිනෝවක් වුවොත් ලබන ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් දක්වා අපේ වැස්ස අඩු වෙනවා. උෂ්ණත්වය ඉහළ යනවා. අපිට තාප තරංග එහෙම එන්නේ නැහැ. මොකද අපි කුඩා දිවයිනක්. නමුත් ඉන්දියාව ගත්තොත් ඕස්ට්‍රේලියාව වගේ තැන්වල රටවල වල තාප තරංගත් එනවා. එතකොට ඒව දරා ගන්න බැරි වෙනවා. උෂ්ණත්වය අපිට වඩා ඉහළ යනවා.
14: එල්නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා ගතයුතු පීවර සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ඊයේ පැවැත්තුනේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී. ඊට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ජල කළමනාකරණ ලේකම් කාර්යාලය, ලංකා විදුලි බල මණ්ඩලය, කෘෂිකර්මාන්තයට අයත් ආයතන ඇතුළු පාර්ශ්ව රැසක් එක්ව සිටියා.
18: දැනටමත් අපි සැලසුම් ප්‍රකාශ කරලා තියෙන වියලි කාලගුණයට සහ වැසි සහිත එහෙම නැත්නම් ජල ගැලීමක් දක්වා නිර්මාණය වෙන එක්ස්ට්‍රීම් බෙද තත්වයකට මුහුණ දෙන්න කොහොමද ක්‍රියා කරන්න ඕන කියලා ප්‍රදේශ හඳුනාගෙන සිසියම් සකස් කරලා තියෙනවා. ඒ අනුව අපි තවදුරටත් අනිත් ආයතනවල සහයෝගයත් ලබාගෙන මේ සැලසුම් තවදුරටත් වර්ධනය කරන්න තමයි අදහස් කරලා තියෙන්නේ.
16: දිවයින පුරා පැතිර ඇති ඩෙංගු රෝග ව්‍යාප්තිය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
13: පසුගිය ජූනි මාසයේදී සහ ජූලි මාසයේ මේ දක්වා කාලය තුළ පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47,064ක්.
14: ඩෙංගු රෝගය කඩිනමින් හිස එසවීමත් සමග මේ වන විට සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, පළාත් පාලන ආයතන ඇතුළු පාර්ශ්ව රැසකගේ සහභාගිත්වයෙන් මේ වන විට දිවයින පුරා ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මකයි. මේ අතර ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ ආරක්ෂක අංශවල සහභාගිත්වයෙන් අද කොටිකාවත්ත ප්‍රදේශයේ නිවාස ඇතුළු ගොඩනැගිලිවල වැහිපිලි පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් සිදු කෙරුණා.
19: දිකට පායලා වැහි පීලි ස්ලැබ් ඔක්කොම වේලිලා තියෙනවා. මදුරුවා බිත්තර ටික කලවලා තියෙනවා. අද උදේත් වැස්සා. මේ වේලි බිත්තර වතුර දැක්කම මොකද වෙන්නේ? සට ගාලා මේ ටික පුපුරනවා.
14: ඊට අමතරව තවත් ප්‍රදේශ රැසකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගිත්වයෙන් ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනු අතර මදුරුවන් බෝවිය හැකි ස්ථාන තිබූ පරිසරවලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගද ගනු ලැබුවා.
19: අර එහා පැත්තේ තියෙනවා මේක බලන්න නැත්තේ මොකද? ආ එන්නකෝ. ආ නැගලා බලන්න මේ මේක. අර මේක බලන්න නැත්තේ. දැන් සෑහෙන දවසක් මේව කරන්නේ. ඩෙන්ටි කාඩ් එක ගන්න. මේක දැන් හදන්න ඕනේ. හොඳේ. දැන් අද හදලා තමයි ඊළඟ දවසේ උසාවියෙන් ඕනේ.
20: මේ මෙතෙන්ට වෙනකම් වතුර බලන්න. මේ ප්‍රමාණයට පුරුක පිරෙන්න ඉන්නවා. කොහොමද මේක ඉවර කරන්න කියන්නේ? ලංකාවේ තියෙන ගෙවල් ගන්න නිලධාරි කොහොමද යන්නේ? මේ අවස TV එකේ නිවුස් වල යනවා ඉවරයක් නැහැ මේක. දිනාවල වැඩක් නැහැ මේ සඳන්න ඕනේ ඔයගොල්ලෝ මේ වල්ලගෙන.
21: ඕනෑම පුද්ගලයෙකුට අස්කර ගන්න පුළුවන් පොඩි තැන්වල තමයි මදුරු බොයින ස්ථාන තියෙන්නේ. හැම අවස්ථාවෙම දකින්න තියෙන මිනිස්සුන්ගේ නොසලකිල්ල තව දුරටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවා.
19: ඩෙංගු මදුරුවා කියන කතා පුංචි මදුරුවේ. ඉතින් අපි මේ මදුරුවා විනාශ කරන්න වැඩපිළිවෙළ කීපයක් ක්‍රියාත්මක වෙනවා. පළවෙනිම වැඩේ තමයි ගෙවල් වල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම. එහෙම නැතුව රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සඳහා මේ දූමායනය කිරීම හොඳයි කියන එක තමයි දැනට ලොකුවට තියෙන්නේ. ඇත්තටම දුම් ගැහිමින් බලාපොරොත්තු වෙන්නේ ආසාදිත මදුරුවෝ පරිසරයේ ඉන්නවා. ආසාදිත මදුරුවෝ විනාශ කිරීම සඳහා තමයි දූමායනය කරන්නේ. මේ දූමායනය කියන එක හරිම විෂසහිත දෙයක්, භයානකයි. ඒකට හේතුව පරිසර පද්ධතිය විනාශ වෙනවා. මේකේ ඉන්න සමනැල්ල දුර්විනිය
14: මේ වසරේ මුල් මාස පහේදී වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,841ක්. නමුත් පසුගිය ජුනි මාසයේ සහ ජූලි මාසයේ මේ දක්වා කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 47,064 දෙනෙකු වාර්තා වී ඇත්තේ එහි බරපතලකම විදහා දක්වමින්.
22: අද දින වෙන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 80,905ක් සහ මරණ 61ක් වාර්තා වෙලා තියෙනවා. දිවයින පුරා අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය 175ක් වාර්තා වෙනවා. තවදුරටත් ගම්පහ, කොළඹ, මාතර, නුවර, කළුතර, රත්නපුර, ගාල්ල, කුරුණෑගල, කෑගල්ල, හම්බන්තොට, පුත්තලම යන දිස්ත්‍රික්කවලින් තමයි රෝගීන් වැඩි වශයෙන්ම වාර්තා වෙන්නේ. මහජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටිනවා තමන්ට උණ තියෙනවා නම් විශේෂයෙන්ම මේ දවස්වල ඩෙංගු කියලා සැකහැර දැනගැනීම කළ යුතුයි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හරහා.
13: පාර්ලිමේන්තු වරප්‍රසාදවලට ආවරණය වී නීතිඥ සංගමයේ සභාපතිවරයාට එරෙහිව සිදු කළ අසත්‍ය චෝදනා පාර්ලිමේන්තුවෙන් පිටතදී නැවත සිදුකරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතාට අභියෝග කරනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ අදාළ අසත්‍ය චෝදනා පාර්ලිමේන්තුවෙන් පිටතදී සිදුකරන්නේ නම් ඊට නිසි නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බවයි.
0: උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට නීතිඥ සංගමය විරෝධය දැක්වීම සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. ඒ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිවගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින්
1: අත්දැකීම් සහිත විනිසුරුවන් අපට අවශ්‍යයි. ඔවුන්ගේ කාලේ දික්කිරීම පිළිබඳව මේ ක්‍රියාවලට එරෙහිව අදහස් ප්‍රකාශ කරනවා අපේ නීතිඥ සංගමේ සභාපතිවරයා ඇතුළු කුඩා කණ්ඩායමක්. පහුගිය සතියේ බ්‍රහස්පතින්දා සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක සාකච්ඡාවක් කළා නීතිඥ සංගමේ රජීව් අමසූරි කියන නීතිඥ සංගමේ සභාපතිවරයා. ඔහුට එකඟ වෙලා තිබෙනවා. අපි දන්නා පරිදි එළඹෙන පළාත් සභා මැතිවරණයේ පවත්වන අවස්ථාවකදී බස්සාහිර පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂක ධූරය දෙන්නම් මේ මැච් එක ගහලා දෙන්න කියලා රජීව් අමසූරි මහත්තයාට පොරොන්දු වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා ගරු නියෝජක කතානායකතුමනි, එහෙම දේශපාලන ඩීල් එකක් යන්නේ
2: අපේ නීතිඥ වෘත්තීය සංගමේ සභාපතිතුමන් පිළිබඳව විශාල දෝෂාරෝපණයක් කළා. ඒ විගසම මම එතුමාට දුරකථනයක් ගත්තා. මෙහෙම සිද්ධියක් ගැන කියනවා එතුමා කිව්වා සම්පූර්ණ ප්‍රතික්ෂේප කළා විතරක් නෙවෙයි, එතුමා අභියෝග කළා කරුණාකරලේ මන්ත්‍රීතුමන්ට, හරි ආණ්ඩුවේ ඉන්න කිසි කෙනෙකුට එළියට අවිලා කියන්නයි කියන්නේ. මෙහි තියෙන වරප්‍රසාද මොාවෙන් ඕක කියනවාට වඩා එළියට අවිලා කියන කතාව එතුමා එතකොට නඩු පවරයි.
0: අසිත නිරෝෂණ මන්ත්‍රීවරයා සිදු කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පවසන්නේ අසිත නිරෝෂණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේදී කළ චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය, කිසිදු පදනමක් නොමැති සහ දේශසහගත ප්‍රකාශ බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද අවභාවිත කරමින් මෙවැනි පදනමක් නැති අපහාසාත්මක අසත්‍ය ප්‍රකාශ හරහා ජනතාව නොමග යැවීමට සහ මුලා කිරීමට දරන උත්සාහය පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි අවධානය යොමු කරන බවද නිවේදනයේ සඳහන්. එබැවින් පාර්ලිමේන්තු වරප්‍රසාදවල ආවරණය නොමැතිව පාර්ලිමේන්තුවෙන් පිටතදී එකි අසත්‍ය ප්‍රකාශ නැවත සිදුකරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතාට අභියෝග කරන අතර එවිට ඊට අදාළ නිසි නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බව එම නිවේදනයේ සඳහන්.
23: මේ ගහෙන් ගෙඩියෙන්නා වගේ එක පාරට තද වෙලා විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම කාලය ඉක්මනින් දීර්ඝ කරන්නට සංශෝධනයක් ගෙන එන්නට පියවර ගැනීම අපිට ලොකු ප්‍රශ්නයක්. කඩි මුඩියේ මේ නොවැම්බර් මාසේ ඉවර වෙන්න ඉස්සෙල්ලා මේක කරලා ඉවර වෙන්න ඕනේ කියන ස්ථාවරයේ ඉඳගෙන ආණ්ඩුව මේ කරන්න හදන්නේ තමන්ගේ ආඥා දායකත්වයක් කරා යන යටි අරමුණක්. ඒ නිසා රජීව් අමරසූරිය මහත්තයා එතුමා මේ ක්‍රියාවලියට යෙදෙන්නේ කැත යටි අරමුණක් මට නෙමෙයි. මේ රටේ බහුතරයක් නීතිඥ මහත්තුරු මේකට විරුද්ධයි. අන්නේ විරුද්ධ මතය තමයි නීතිඥ සංගමය හරහා ප්‍රකාශ කෙරෙන්නේ.
5: සජිත් ප්‍රේමදාස මහත්මයාට කවුරුනවත් එක්ක හම්බ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේකට රජීව් අමරසූරිය මහත්මයා ඉස්සෙල්ලම මේකට විරුද්ධ වුණා. ඒක නිසා අසිත නිරෝෂන් මහත්මයාට අපි කියනවා පුළුවන් නම් මේ කතාව ඇවිල්ලා එළිය කියන්න. පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට යට වෙලා මුවා වෙලා කටයුතු කරන්න එපා. ඔබතුමාලට බය නැත්නම් ඒ ප්‍රකාශය ඇවිල්ලා එළියට කරන්න.
0: මේ අතර ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තවදුරටත් එම ස්ථාවරය දරන්නේද යන්න සහ එම ප්‍රකාශය පාර්ලිමේන්තුවෙන් පිටත සිදු කරන ලෙස නීතිඥ සංගමය කරන අභියෝගය බාරගන්නේදැයි විමසීමට අප මන්ත්‍රීවරයා සම්බන්ධ කරගත්තද ඔහු ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ.
16: අසිත නිරෝෂණ මන්ත්‍රීවරයා නීතිඥ සංගමයේ සභාපතිවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශය පිළිබඳ මහජන නියෝජිතයින්ද මෙලෙස අදහස් පළ කළා.
6: දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් කියනවා අපේ සංගමේ සභාපති රජීව අමරසිංහ මහත්මයා සභාපතිතුමා සජිත් ප්‍රේමදාස මහත්තයට ඩීල් එකක් දාගෙන තමයි පළාත් සභා මහමැති අපේක්ෂකයා වෙන්න තමයි මේ විනිශ්චයකාරුන්ගේ දුර කාලය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිජි සංගමේ මේ ස්වරූපය එල්ලුම් කරන්න කියලා. එකක් කියනවනේ මේ විහිළු සපයන්න එපා. අපි කවුරුත් දන්නවා විනිශ්චයකාරවරුන්ගේ සංගමය රැස් වෙලා කිව්වා මේ ක්‍රියාවලිය කරන්න එපා මේ ක්‍රියාවලිය විරුද්ධ වෙනවා කියලා. හිතන්න විනිශ්චයකාරවරුන්ගේ සංගමය කවුරු හරි කෙනෙක් ඉල්ලාස් වෙලා පළාත් සභා ඉල්ලන්නද මේ ප්‍රයත්න තරන්නේ. මේ තර්කයක් නැතුව කතාන්දර කතා කියන්න එපා මන්ත්‍රී පුළුවන් නම් ඔය බොරු ප්‍රකාශයේ ලිටවිලා කියන්නේ
7: අර කඩුවෙල දිහෙන් ආපු පාපිස්සක් අධිකරණ අමාත්‍යාංශේ විවාදෙදි කියනවා නීතිඥ සංගමය ඒකපාක්ෂිකයි කියනවා නීතිඥ සංගමය වරදාන වලට නැමෙනවා කියනවා රජීව් මහත්තයා මන් දන්න හොඳ ජේෂ්ඨ නීතිඥෙක් හැබැයි මේ කඩුවෙලින් ආපු පාපිසි පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා අද අධිකරණ බලය හැල්ලුවට ලක් කරමින් ඉන්නවා
8: අසිත මන්දේතුමා පදනමක් සහිතවනේ එතුමා කතා කරන්න ඇත්තේ අපි ආණ්ඩු පක්ෂයක් විදිහට විශේෂයෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරන්නේ නැ කියන අදහසක ඉන්නවා සමහර අවස්ථාවල පාර්ලිමේන්තුව ඇතුළේ අපි කතා කරන එක වරප්‍රසාදයක් කියලා කෙනෙකුට තර්ක කරන්නට පුළුවන්. අපි ගොඩක් දුරට ජාතික ජනබල වේගයේ විදිහට අපි උත්සාහ ගනිමින් ඉන්නවා වරප්‍රසාදවලට යට වෙලා ජනතාව පීඩාවට පත් කරන්නේ නැහැ කියන තැන ඉන්නවා කුමන අවස්ථාවක හෝ.
9: එදා නීති සංගමයක තමයි අරගලේ වෙලාවේ අප්පුඩි ගහලා ගිවල් ගිනි තියපුවායම බේරගත්තේ. මතකනේ අධිකරණයෙන් එළියට අප්පුඩි ගහලා ගත්තේ. එතකොට යාලා හොඳයි. අපේ වැරදි පෙන්නනකොට නීති සංගමයේ හොඳයි. හැබැයි යාලගේ වැරදි පෙන්නනකොට ඒ නීති සංගමයේ තොරු. අද පාර්ලිමේන්තුව තුළ පැහැදිලිවම ආණ්ඩු ඇමතුරු ප්‍රකාශ කරේ තමන්ගේ මර්ධනය ක්‍රියාත්මක කරන්න මේක කරන්න ඕනේ කියන කාරණේ.
24: නීතිඥ සංගමයට පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවලා මඩ ගහලා ආණ්ඩුව මේ ගෙන යන වැඩේ ගොඩදා ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක මම හිතන්නේ කෙරෙන්නේ නැති වැඩක් කියන එක ආණ්ඩුවට මම මතක් කරන්න කැමතියි. ගරු විනිශ්චයකාරතුමාල්ලත් ඉල්ලපු නැති වරප්‍රසාද දෙන්න උත්සාහ කරමින් මේ කරන්න දන්නේ රටට කැලෑ නීතියක් ගේන උත්සාහ කිරීම.
25: පාර්ලිමේන්තු වරප්‍රසාද දීලා තියෙන්නේ මේ රටේ මහජනතාව පුද්ගලයන් මඩ ගහන්නවත් වෘත්තිකයන්ට මඩ ගහන්නවත් නෙමෙයි පිටකොන්දක් තියෙනවා නම් තමන් කිව්ව ප්‍රකාශය පිළිබඳ වග වෙන්න පුළුවන් නම් අවිල්ල පුළුවන් නම් කියන්නේ එළියේ පාර්ලිමේන්තු වෙබ්පඩවිය බැලුවාම නම් මේ මහත්තයා උසස් පෙළ දක්වා ඉගෙනගෙන තියෙනවා වෘත්තිය සුසුකම් බැලුවාම පූර්ණ කාලීන දේශපාලන ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන දේශපාලනය කියන්නේ රෑට හන්දි ගානේ පෝස්ටර් ගහන එකයි උදේට ගිහිල්ලා කැට හොල්ලලා සල්ලි හොයන එකයි එතකොට මේ හන්දි ගානේ පෝස්ටර් ගහපු උන් කැට හොල්ලලා සල්ලි හොයපු උන් දැන් පාර්ලිමේන්තු ඇවිල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මේ වගේ අභූත චෝදනා එල්ල කරන එක හරිම
26: විහිළුවක්.
16: එසමගින් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවටපත්.
27: Keeping you up to date with the latest news and current affairs from around the world. Stand by for the next program broadcasting in Mandarin.
28: 欢迎收听 FM98.5 新南威尔士州多元文化广播电台 Radio 2000华语节目。
29: 说给我们所有的听众朋友听，我想说是中国很大，大到容得下你对远方的所有想象。中国也很小，小到一部手机就能装下你的整个旅程。请带上好奇，说走就走。长城脚下的风，成都茶馆的笑，还有江南水乡的月，南国美食的鲜美，都在等着你们，欢迎你们。非常高兴出席今天的咱们这个多元文化广播电台，特别是中文啊汉语节目啊，到这边来工作了大概将近半年的时间吧，也是一个新的一个环境。这之前呢，我很多年一直是在做中外文化交流，早期在国内的两个政府部门工作过啊，一个是中国国务院新闻办公室，然后呢文旅部，主要做了很多就是对外介绍中国，我们说或者说宣传中国，还有就推动中国文化与国外的文化交流，还有旅游推广，主要是做这样一些工作。当然，除了在国内的工作时间之外呢，我们也在英国、美国、俄罗斯、斯里兰卡、孟加拉这些地方，学习工作。然后现在这一次呢，第一次来到南半球澳大利亚，也是一个全新的环境。应该说各个方面都还是不错的。因为我个人一方面是我觉得我很适合在外地工作，或者说海外工作。第二个，悉尼本身的硬件条件也很好，而且气候也不错，对吧？总体上我觉得还是不错的。 我想在回答你这个具体的问题之前，我可以说先宏观的讲一下文化交流这个概念，或者说我的理解嘛。其实我觉得文化交流，或者说我们有时候说人文交流的话，人文范围也很广，它其实有不同的层面的。我是觉得就是文化的交流，我觉得最基本的层面应该就是说一呢是大家首先有一个相互了解的一个过程，那么这是最基本的层面，也就是说我要让你知道我是谁，我在做什么，我的文化是什么，我们之间有什么东西可以分享，这是第一个层面。那完了之后呢，当然对方也会介绍他们的，我们也会把对方的东西引进到中国，这是我们做的基本的文化交流工作。那么在这个第二层面上，第二个层面我们想说呢，就是一个交流互鉴和相互认同的一个过程。当然我们也知道呢，不是所有的文化是很容易就是一定是相融的，这个是一个客观的事实。所以呢，如果说正好我们是两个文化之间一些有一些共同的内容，他们是相互融合的，相互能接受的，那么这样的话就存在一个互鉴，我可以从你那儿学到一些东西，你可以从我的文化中学到一些。但是也有可能我们像说即使我们文化不完全相同，但是可能有 某些领域我们可以相互学习，也但另外一些领域可能不能完全认同。所以比较相融的情况，大家两种文化可以共存，可以相互借鉴。但是如果完全有不相容的地方，可能也会形成一些冲突。虽然说文化和文明两个概念不完全一样，但是我们知道塞缪尔·亨廷顿的《文明的冲突》里面介绍全球，把全球文化分成八个大的类别，其中包括东方文化，而日本文化也列为了一个单独文化，还有伊斯兰文明啊、西方文明等等。那么它文明之间是有冲突的，那么冲突呢，也历史上也有这样的一些情况，比如说像宗教之间的呀，再比如说十字军东征啊，这都在历史上几百年来有那么多的征战哈。我想说的是，从宏观上讲，文化的交流的基础是，首先我要让你知道我是谁，我知道你是谁，然后我们之间找共同点，然后如果不同的话呢，大家尽量去避免冲突啊，然后去达到我们一些和谐共存的目标。因为人总是，或者不同文明之间总是希望能够共同的成长，
3: 是
29: 共同的发展啊，共同的繁荣，这是我们所人类所追求的哈。以前我们说的山川异域啊，风月同天，对吧？这个在那么早在唐朝中日之间的文化交流，这个东亚文明一直在不断的，其实跟西学之间的西方东西方的文明交流呢，也是在逐渐的不同的这个时代有不同的一些发展情况。那回到刚才，这是一个宏观上我们再介绍一下我们文化之间的这样的一个交流关系。那么回到你刚才所提到的问题呢，我就说现在我们中国和澳洲之间的这个文化传播的一些核心重点我还是想说，除了我们传统的过多的，我们过去更多的是比如说我们哪一场演出啊，
3: 是
29: 歌舞啊，
3: 是
29: 然后在这什么杂技啊、魔术啊、京剧啊等等，就除了这些传统之外，用简单的一个词不一定准确，但是我们想说是从展示奇迹转向解释逻辑。那么展示奇迹就是我们过去东方文明中很多东西对西方的人他说，哎，确实有些跟我很完全不同，或者有时候是眼前一亮，他对他们来说就是一个 miracle， 是一个很神奇的东西。但是除了这个之外，我们总觉得文化往下还要走一层，那么它更多的是需要让别人知道我为什么是这样子。那么这也是我们想说做中澳文化交流，除了我们要保持我们传统的那些文化之间的这种交流，歌舞演出啊、展览啊、非遗啊，还有相互之间的比如说教学项目啊、论坛项目啊，除了这些之外，我们要解释一些背后的我们文化的逻辑。这是我想说我们一个重点。当然还有一点呢，就是我们想说的是，就是中学西传这些东西过去有传教士完成，那么现在呢还有一些就是中西方文明之间的一些交流，很多东西它是通过是第三视角或者说是第三机构或者人物。你比如说我们现在还有一个思路，就是说除了解释我们背后的逻辑之外，我们也很重要的一项工作是在文化交流中，是我们更多的希望所在国的人去感受我的文化，然后再向他的民众输出。那么这就是我们想说第三视角。那么就也就是说，甚至不是所在国的人，也就是说比如说我们跟澳洲人传播中国文化之中，我们也希望有一些比如说美国欧洲的人，他们在中国的一些文化体验再和澳洲人分享。这个时候呢，就容易 更容易，对于他们有些文化更接近的人群来之间传播这项工作，他可能会觉得更容易一些，
3: 会产生一些一传十、
29: 哎、
3: 十传百的效应。
29: 没错没错，而且他更容易接近的去理解。
3: 嗯，
29: 也就是说我们的工作还是要做，但是呢，我们也希望借助第三方的力量或者说第三视角。这是我想的两个点，就是一个是由展示奇迹转向解释背后的逻辑、
3: 嗯、
29: 另外一个我们想借助第三方的一个视角来去介绍这个文化、
3: 嗯、
29: 这我想说先回答这样。新的机遇或者尝试肯定是有很多的一些不同的一些途径，我这里简单的提几点吧，四点哈、
3: 嗯，
29: 一个呢就是当前我们中澳文化间交流中的这些有一些特色亮点，我就还是想提一下。第一个呢，我们是想说我们现在逐渐从单向的推广转向双向的互鉴，过去更多的文化交流是我们中国更多的一些文化产品或者项目走出来，我们更多的是把我的东西我要让你知道，这是一个单向的推广。那么现在呢，我们想说呢，就其实文化的交流它是一直从来就是一个双向的，当然我们也不是说过去在这么做的过程中没有澳洲的文化到中国，也有，但是我们更多的但过去是我们把我们的东西介绍出去。那么现在我们想说双向互鉴呢，其实也有一些进展，比如说现在中澳文化交流已经进入了一些很好的一些新的一个双向趋势。举个例子吧，2025年的时候呢，兵马俑啊，陕西的这个秦汉文明、在珀斯的展览就非常成功，汇聚了125件珍贵的文物，其中30多件呢首次在澳洲展出，受到了澳洲民众的欢迎。但是呢，另外一方面，我们也想说，2026年2月份，澳大利亚的国家博物馆呢也把他们的原住民的文化呢复活展演。这是我们想说，第一点是在双向。第二个呢，就是传统文化加上现代科技的创新手法，这也是我们的第二个现在目前的文化交流一个亮点。大家知道，数字技术迅速的发展，对全球都形成巨大的影响。那么在我们文化交流，其实这是众多的工作中一项，它也会受到这个影响。所以我们举一个例子，比如说现在把 AI 和很多行业加起来，那么文化传播中，比如说大家都知道中国的四大经典中的之一是西游记哈。那我们前不久了在悉尼中国文化中心，我们举办了一个西游奇境沉浸式的神话漫游体验展，也就是将西游记和 VR 技术深度的融合，让澳洲的观众可以在我们这个展览中心戴上 VR 眼镜，你可以感受花果山的魅力，也可以感受这个空中这身临其境在空中那个腾云驾雾的这种感觉，就非常有意思。第三点，我们想说我们还有一个文化交流亮点，就现在就是深耕青少年的群体，播种好友好的种子，因为我们始终认为青少年是未来，也是明天，那么他们是会影响到双边关系长远的这个结果的。所以我们这里也想给大家一个例子，使馆呢就是驻堪培拉使馆，他们举办了一个叫做熊猫竞赛的一个项目，叫做 Panda Competition。这个项目已经进行了31届了，从最开始就纯粹的就是绘画的一些展览，往往是就是用澳洲小朋友想象中的中国和了解的中国把它用书画表现出来，这样的一个展览的方式扩展到现在不光是有绘画，还有编织品、陶艺、木工等等各种各样的形式，就是澳洲人眼中的，尤其青少年人眼中的中国是什么样的，有这样的一个展示。然后2025年墨尔本的中国文化日也吸引了22所学校的500多名学生参与，13个文化体验区也现场非常的热烈。当然包括我们自己当所在地悉尼的中国文化中心，他们也有很多展览项目，邀请了很多中学生当地的学校去参观观展，我们要让当地的孩子们了解中国的文化。
3: 是
29: 最后一点呢，我们想说目前的这个双向交流的一个亮点，也是可以说某种意义上也是我们的机遇，就是说呢，文化产业也有一些合作。那么过去我们更多是文化就纯交流了，那么产业呢涉及到有企业融入进来，那么这比如说中澳文化交流，这前不久呢也举行过一些中澳酿酒师沉浸式交流项目，那就跟文化跟葡萄酒的文化结合在一起。那么还有就是有我们也参观最近有些国内的在这边的一些文化企业，有的是琴行啊，有的是 AI 技术加上中国传统文化的展示，在这边也有很多的项目。所以我们想说产业发展也是目前的一个亮点，这是目前主要几个亮点。那么机遇呢，我也很快的提一下，一个是机遇，现在是澳方有主动投入了，形成了双向买单的格局。其中我想提一个，就是澳洲政府在，实际上就是澳洲外交部啊，他们叫外交贸易部，
3: 是
29: 他们下面有一个澳中关系基金会。这个基金会呢，已经投入了，据我看到的资料是4400万澳元，资助了209个合作项目，涵盖了研究合作、气候变化、艺术交流等领域。基金会表示，他们还会有 继续的澳中关系的一些项目长期投资，预计呢这个未来呢应该会有更多的一些资本进入，这是一个双向的投资出现的，这是一个机遇。第二个我想说机遇就是什么呢，地方的文旅团组出海越来越多了，
3: 是
29: 过去的中央团体出来就比较多，像中央八大院团文旅部下面啊出来，无论是歌舞还是哪个领域都出来比较多，现在地方院团也非常的多，包括我们的文化中心每年有两个合作伙伴，这两个合作伙伴就是中国的各个省市自治区之中的选择两个，他们有大量地方文化特色也走出来非常好。第三个机遇我们想说就是原住民的文化现在也越来越受到了重视，澳洲本身他们也很重视原住民的文化，中国也有很多少数民族的文化走出来，所以这方面的交流也是一个新的机遇。我想说最后我们还想说就是就是双方的旅游现在在疫情以后有所恢复，而且恢复的比较快。
3: 是，
29: 那么旅游呢就是去年有个简单的数据，2025年呢中国有100多万游客我们两个100多万哈，一百多万很好记，100多万游客入境澳洲游的，那么消费呢是110亿澳元，人均呢应该是在所有的这个各个国家来澳洲旅行之中的人均消费最多的，总数量也仅次于澳洲的邻居新西兰，所以呢跟大家分享了一下目前中澳之间交流的一些亮点和机遇。其实旅游是我们领馆也好文化中心也好一块重要的项目，在国内呢文旅部呢也很重视这一块，而且说实话这块投资的钱还比较多资金，那么我们想说目前的旅游啊就是刚才我们举了这块投资的钱还比较多资金，那么我们想说目前的旅游啊就是刚才我们举了几个数字，是二零二五年